උජිගින් සෙත්තු මෙමෙත් අගේ දතරං මෙමෙතාගේ ඥ බරූය 101.3 FM YFM ගුලයි සජලයි.